නිර්මාණයෙන් මේ ගීතයට පාදක වන්නේ ගීතයට එකතු වන්නේ ගීතය ඇතුළෙදි කියවෙන්නේ බොහොම පුරුයි. ඉතින් ගඟක් දකින්නට හරිම කැමති සියලුම දෙනාම ගංගා ආශ්‍රිතව තමයි ශිෂ්ටාචාර බිහි වුණේ, නගර බිහි වුණේ. ඉතින් එහෙම බැලුවහම ගඟ කියන්නේ හරි ස්වභාව ධර්මයේ හරි අපූරු නිර්මාණයක්. කොහොම නමුත් ඉතින් ගඟක් ගලාගෙන යන්නාසේම මේ කාලයේ ගංගාව ගලාගෙන යනවා. ගඟක උඩුගම් බලා පිහිනන්නට යම් හැකියාවක් තිබුණත් කාලය නැමැති ගංගාවේ උඩුගම් බලා පිහිනීමට හැකියාවක් නැහැ. කාලය නැමැති ගඟ අප පසුකර ගලාගෙන යනවා නිතතින්ම. ඉතින් එකම ගඟට දෙවරක් පා තැබිය නොහැකි කියලා කියමනක් තියෙනවා ශ්‍රේෂ්ඨයෙකු අතින් කියවුණු. කාලයත් එහෙමයි, ගෙවි යන තප්පරය නැවත ලබාගත නොහැකි. ඉතින් සමුගෙන යන්නට කාලය එළඹෙනවා. මෙලෙසින් අදත් සත්සරරාව මියුරු ගීතාවලින් අදට සමුගෙන ගියත් ඔබගේ නිවසට ගොඩ වදිනවා ලබන සතියේ. හරියටම 7 කණිසම වදින විටම මෙවැනිම මියුරු ගී සමුච්චයක් රැගෙන එතෙක් එළඹෙන සතිය හෙටින් උදා වෙන නව මාසය ඔක්තෝබර් මාසේ හෙටින් උදා වෙන සතිය හෙටින් හෙට උදා වෙන දවස ඔබ සැමට සුභම සුභ දවසක්, සුභම සුභ සතියක්, සුභම සුභ මාසයක් වේවා. ඔබගේ සියලු සිතුම් පැතුම් ඉටුවන. ඒ වගේම අද රාත්‍රිය ඔබට ඉතාමත්ම සුවබර සුවදායි රාත්‍රියක් වේවායි පතමින් ඔබෙන් අදට සමුගෙන යන්නම්. සත්සරරාව වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා ඔබේ හිතවත් සුරංග දසනායක සමුගෙන යන්නේ නිකම්ම නොවෙයි, ඉතාමත්ම මියුරු ගීයක් ඔබට තිළිණ කරමින්.

0: ඒ ඔබ දැහන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. හෙළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සත් දිනකින්
1: ඔබ හමුවෙමු. Independent Community Media, Free FM 89.0.

0: bottom of my heart that it is a contributing factor to our juvenile delinquency of today.
1: I'm Oliver Gray, and I'm the host of A Sonic Youth. Join me weekly as I explore classic and new indie albums, new releases, and my personal favorite tracks. For more information, follow me on Facebook and Instagram at A Sonic Youth Podcast.
2: 3 o'clock Thursdays, 3:30 Fridays, and available from freefm.org.nz, Apple Podcasts, and iHeartRadio.
3: The following program is a repeat broadcast of a show originally aired on Free FM. Any date references may no longer apply.
4: The following program is part of the wide variety of content available from one of our community access partner stations and is being replayed on Free FM thanks to funding from New Zealand On Air.
5: Otago Access Radio, me eleven horawa obavetagin enni Sri Lankiya geetha kshetre swarnamaya dashakayan tula bihivu අග්‍රගණ්‍ය ගීත නිර්මාණ ඇසුරින් ලාංකීය සංස්කෘතිය දෙස එබී බලන ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව මියුරු ගීතාවලියයි. ආයුබෝවන් කියා පිළිගන්නවා ඔබ සැම මේ සොඳුරු සන්ධ්‍යාවෙත්. සන්ධ්‍යාව කිව්වට බොහොම එළිය තියෙන සන්ධ්‍යාවක්. මොකද ඉතින් පටන් ගත්තා නම සීලන්තේ ඩේලයිට් සේවිං, ඒ කියන්නේ මේ එළිය ඉතුරු කිරීමේ කාලය. මහරිත නිදාගන්නටත් පැයක් අහිමි වෙන්නට ඇති මේ සතිය පටන් ගන්නකොටම ගිය ඉරිදාවේ. කොහොම නමුත් හරිම සොඳුරුයි. රාත්‍රිය එළඹෙන බව එතරම් තේරෙන්නේ නැහැ. මන්ද තාම හොඳටම එළිය වැටි තිබෙන නිසා වටපිට. කොහොම නමුත් ඉතින් හතේ කනිසම වැදෙනකොටම රැගෙන එනවා ඔබ වෙතට ඉතාමත් මියුරු ගී සමුච්චයක්. වසන්ත කාලය, එසේ නැත්තම් මේ වසත් කාලය, මනරම් වූ වසත් කාලය දැන් මාසයක් ගෙවී යන්නටත් කිට්ටුයි. මාසයක් ගෙවී යනවා, කිට්ටු නෙමෙයි, මාසයක් ගෙවී යනවා අදට. හෙටින් එළඹෙනවා තවත් මාසයක්, ඒ කියන්නේ දෙවන මාසය, වසන්ත කාලය. කොහොම නමුත් නැවතත් සීත ඍතුව සිහියට නංවමින් වසන්ත කාලයේ බොහෝ සීත දවස්, දැන් විට හිම පතනයන් පවා කඳු මත දිස් උණු දවස් පසු උනා පහුගිය දින කීපය තුර ඩනේඩින් නගරයට නම් නව සීලන්තේ. කොහොම වුණත් වසත් කාලය ඉතින් බොහෝමත්ම මනරම්.

ජීවිතය ගත්තහම ඉතින් වසන්තය උපමා වෙන්නේ තරුණ කාලයට. බොහොම ආදරණීය කාලය, ආදරය ලැබෙන, ආදරය කරන, ආදරය අහිමි වෙන කාලය ජීවිතේ වසන්ත කාලය. ඉතින් හිමිහිට වසන්ත කාලය ගෙවිලා හේමන්තයට එළඹුණහම ජීවිතය වියපත් වුණහම ඉතින් සමහර ගීතත් ලියවෙලා තිබෙනවා. වසන්තේ නිදාවුණියුන් කෝකිලාවුන් ගයන්නේ සුපෙම් ගීත හේමන්තයේදී කියලා. කොහමරි ඉතින් හේමන්තේ නම් ඉවරුණා විතරයි, දැන් අපිට වසන්තේ ඇවිල්ලා තින්. ඉතින් මේ වගේ බොහොම ආදරණීය මියුරු ගීත අහන්නට කාලය, ඒ මනරම් වසත් කාලය. ප්‍රබුද්ධ සේකර පිටුවෙන් තිසංක ප්‍රේමතිලකගේ සංකල්පනාවක් උපුටා ගන්නවා. රවටගෙන ආදරේ නමට අපි අපගේම පෙම්සිත දුකට අත වනාගෙන දිවගියේ මිරිඟුවක් පෑවෙත. තිතට වෙන් වෙනා බවක් දැන අද අල්ල ගැනුනත් අත මගට විත් අතහැරුණු පසු අඬන්නට අයිතියක් නැත.

ඔබෙන්තොර මාවතක් ඔබෙන්තොර හීනයක් ඔබෙන්තොර ගීතයක් කොඩින්ම කියනොනං ඔබෙන්තොර කිසිවක් මට නෑ එහනතම් කොහින්ද ශිරන්ති රන්පනාදනිය හරි අපූරු සංකල්පනාවක් මෙහෙම ලියනවා ප්‍රේමයේ මනරම්ම සුවය මටදී හිරිමල්ම හිත්කොනේ සැඟ වුණා කුමරි ජීවිතේ දුරයන්න සිටියාට මා එක්ක පීවි නොසිතූම මොහොතක ගියේ ඇයි සැඟවී රන්හුයෙන් දෑගිලි බැඳි කැදැල්ලක තනිවී උණුසුමේ සිටියෙමි නුඹ තුරුල්ලෙම මත්වී බොළඳ මුදු බස් සුවඳින් නුරාගී මිමිනි ගෙවනු කාලය ගියා සැනකින් නිමවී සංසාර දුර්ගයේ රැඳීමා ළඟින් නිතිනි හිඳී තවමත් නුඹ හදවතේ නොමැරි වේදනා බරගිලන් සවසක ඔහේ තනිවී සොඳුරියේ අත්තටු සලාපන් මෙලෙස නැවතී සොඳුරියේ අත්තටු සලාපන් කියලා තමයි ගීතේ නම් වෙන්නේ

වෙලාව 7:00 විනාඩි 18යි මේ ඔබ රැඳි සිටිනේ ටොග් ඇක්සස් රේඩියෝ FM 105.4 ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි.

හරි අපුරු ගීතයක් චිත්‍රපට ගීතයක් විදිහට තමයි ආසයි මම පියාඹන්න චිත්‍රපටයට නිර්මාණය වෙන චිත්‍රපටයේ අඩංගු වූ ගීතයක් හරි අපුරු ගීතයක් කියලා මම කිව්වේ ගීතයක ස්වභාවිත ගීතයක තිබිය යුතු ලක්ෂණ සියල්ල තියෙනවා මේ ගීතය යුග දෙකක් යා කරපු ගීතයක් කියන්නට පුළුවන් මගේ මතකයේ හැටියට ගීතය බිහිවුණේ 10 දශකයේ අග භාගයේ පමණ ඉතින් එක්තරා රියලිටි වැඩසටහනක් හඳුන්වා දුන්නු වැඩසටහනක අවසාන වටේට තේරුණු කිපතනගෙන් ඉතාමත් ගැඹුරු හොඳම හඬක් තිබුණු ගායකයෙක් තමයි අමිල පෙරේරා. ඉතින් අමිල පෙරේරා තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඊවැගේම ඉතාමත් ලස්සන පද රචනයක්, ලස්සන සංගීතයක්, බොහොම විහිදී යන සංගීතයක්, ඒ හා මොනවට මුසු වෙන හඬක්. හරි අපුරු චිත්‍රරූපයක් මවන්නට සමත් ගීතයක් චිත්‍රපටය නොබැලුවත්. මං එහෙම කියන්නේ මේ ගීතය ඇසුවාට පසු තමයි මට චිත්‍රපටය නියමාකාරයෙන් නරඹන්නට ලැබුණේ නැරඹුවේ. ඉතින් මේ ගීතය ඇත්තටම ඩනෙඩින් නගරයේදී ඉතාමත් සුමියුරුව ලයන්විතව ගායනා කළා එක්තරා ප්‍රසංගයකදී. ඉතින් එයත් හේතු වුණා මේ ගීතය අප අතරේ නැවතත් අප අතරට එන්නට, අපේ සිත්වල මදක් පැලපදියම් වන්නට. ඉතින් ඒ මතකය අවදි කරන්නට තමයි හිරුමැකියයි නීල අහසේ ගීතය අද මෙහෙම අරගෙන ආවේ. මෙතමයි ඉතින් අපගේ අරමුණ වන්නේ ඔබට තිළින කරන්නට ගීත බිහිවුණු 1970, 80, 90 දශකවල. ඉතින් ස්වර්ණමය ගීත ක්ෂේත්‍රයයි සැලකෙන ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයේ. ඒ වගේම අතිශය උමියුරු ගී විශිෂ්ට තනු, ඒ වගේම විශිෂ්ට පද රචනා. අද කාලේ ස්වභාවිත ගීතයට යම් ප්‍රවණතාවයක් රැල්ලක් තිබෙනවා. නමුත් මේ අතරමැදි කාලයේදී විශේෂයෙන්ම පසුගිය දශකයේදී මේ ස්වභාවිත ගීත ඉතාමත් ස්වභාවිත ගීත බිහිවෙන්නේ නැති තරමට ගායකී

මේ සුභාවිත ගීත ගැයූ ගායකයින් ඉතාමත් නිහඬව සිටිනා තරමටම නිහඬව සිටිනා වකවානුවක් තිබුණා කියන එක තමයි මගේ හැඟීම. සමහර විට ඔබ ඒ ගැන එකඟ වෙනවා ඇති. ඒ වගේම අමිලගේ කටහඬ අහනකොට අපි ගායකෙක්ට වඩා නළුවෙක් විදිහට, දුටුව නළුවෙක් විදිහට අගයපු කෙනෙක් තමයි විජය කුමාරතුංගයන්. මේ අමිලගේ කටහඬ ඇහෙන විට මට අපි විජයගේ ගීත ගුවන්විදුලියෙන් ඇසූ පරපුර අපිට මතක ඇති කාලයේදී තමයි විජය අවසන් ගමන් යන්නේ ඉතාමත් අකාලේ. ඉතින් මට මේ අමිලගේ හඬ ඇහෙනකොට ගැඹුරු හඬ පෞරුෂයන් කිහිපයක් තියෙනවා ශ්‍රී ලාංකික ගීත ක්ෂේත්‍රයේ. ඉතින් විජයගේ හඬ ගැඹුරු හඬක් ඇතරම ඉතින් සුවිශේෂිත වූ හඬක්. මේ අමිලගේ හඬ එයට හුඟක් ළඟයි කියලා විජයගේ ගීතයක් අහනකොට ඒ හඬෙන් දැනෙන හැඟීම අමිලගේ ගීතයක් අහනකොට අමිල පෙරේරාගේ ගීතයක් අහනකොට දැනෙනවා වගේ තමයි මට හිතෙන්නේ. මන්ද ඒ හඬ දෙකම මට හිතෙන හැටියට මදක් එකම පරාසයක යන්නේ. ඉතින් ඔබ මේ ගීතය අහලා බලන්න විජය කුමාරතුංගයන්ගේ හඬින් ගැයෙනවා.

ගීත ගංග අද්දර චිත්‍රපටයත් ගංග අද්දර සාහිත්‍ය මාසය තමයි අදින් ඉවර වෙන්නේ. ඉතින් පස්සේ ඉන්නේ කියවීමේ මාසය. නමුත් සාහිත්‍ය මේ සාහිත්‍ය ගත්තහම ශ්‍රී ලාංකික සාහිත්‍ය ගඟට හරි අපූරු තැනක්, හරි සුන්දර තැනක් සාහිත්‍යයේදී හිමි වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ බොහොමයක් ගීතවල, බොහොමයක් ආදර ගීතවල මේ ගඟ පාතක වෙනවා. මේ ගඟට මොකක් හෝ සම්බන්ධයක් තියෙනවා. හරි අපූරු භූගෝලීය සාධකයක් ගංගාව. ගඟ කියන්නේ නිම්න දෙකක් අතරින් ගලා බසින ජල ධාරාව, බොහෝ විට කන්දකින් කඳු මුදුනකින් ඇරඹි සයුරෙන් කෙලවර වෙන. ඉතින් මේ සංසිද්ධිය, මේ ගඟේ චමත්කාරය, ගඟේ උපමාව, ගඟේ තියෙන ඍදු බව, මුදු බව, සියලු දේම මේ ගීතයට පාදක වෙලා තිනවා. සමහර වෙලාවට මේ ගීතේ පසුබිමේ නිතරම ගඟ, එහෙම නැත්නම් මේ ගංගාව තියෙනවා, කෙලින්ම ගංගාවක් තියෙනවා. ඒ වගේම කොහේ හරි තැනකින් ගංගාවක් තියෙනවා. ගංගාව පැමිණිහම පුදුම අලංකාර බවක්, හරියට ගඟක් ගලාගෙන වගේ වගේ අලංකාරගම බවක් ගීතයේ චිත්‍රයට, ගීතයේ මැවෙන චිත්‍ර රූපයට එකතු වෙනවා. ඉතින් මෙන්න මේ අප්‍රමාණ වූ විරහ ගීතයේත් එක්තැනක ගඟ තියෙනවා. ඒ ගඟ බොහෝම සුළුවෙන් ආවත් මේ ගීතය තුළ ඒ ගඟ එන තැන, ඒ ගඟ ආවහම මේ ගීතයේ විරහව තවත් බර වෙනවා, වැඩි වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. බලන්න, ඉතාමත් සුළු තැනක තමයි මේ ගීතයේදී ගඟ ඔබට ඇහෙන්නට ලැබෙන්නේ. එහෙම නැත්නම් ඔබ මේ ගීතයේ සමග මවන චිත්‍ර රූපයේදී ගඟ ඔබට දකින්නට හම්බ වෙන්නේ.

එදාර ගං යුර අසබට සුපෙම් සඳපා එන්න වෙලාවක. එතෙන්ද විතරයි මේ ගීතය දෙ ගඟ පැමිණියේ. ඉතින් හරි අපූරු සිද්ුවීමක් නරදි සසේකරයන් කිව්වා මේ ගීතය ගැයවාලු එක් අවධියක පෙරාදනිය සරච්චන්දර ඉලිමහන්ග බිතේ වාලේ. ඉතින් ගීතය ගාලිවරුණ හම ඉල්ලිමක් අවලු නැවතත්කායන්න කියලා. ඒම ගායලවරන හම නැවතත් ගායන්න කෙරෙල්ලිම කවුලු ඉවරුණේ හතර වරක් ගීතය ගායලල්. ඉතින් අත්තරම ඔබ පේරාදනිය ගැන දන්නවන ඔබ දන්නවා පේරාදනී මල්මාව තිෙන තම ලවස් ලේන් එක කියලා කියනවා. මේ ලවස් ලේන් එක වැටිලා තියෙන්නේ හරියටම මහවැලි නදියට සමාන්තරව.

ඉතිං ලවස් ලේන් එකේ අතරින් ගස් අතරින් හරිම ලස්සනට මේ මහවැලි නදිය පේනවා. ආදරයට තෝතැනක්, ආදරය කරන්න ආදරේ විඳින්න කියාපු තැනක්. ඉතින් බොහොම කීප දෙනෙකුට පමණක් ලැබෙන අවස්ථාවක් ඒ. ගඟ හරිම සුන්දර දෙයක්, භූගෝලීය සාධකයක්. නමුත් සාහිත්‍යයේදී ඉතාමත්ම බහුලව පාවිච්චි වෙනවා. ඉතින් ඉස්සරින් ගීතයේ ගඟ තිබුණේ එක තැනක, හරිම පොඩි තැනක. මේ ඒ ගඟ ගැන කියවෙන තවත් ගීතයක් ගඟෙන්ම තමයි පටන් ගන්නේ. වෙලාව පස්වරු 7:43. මේ ඔබ සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 රෝසිය වෙත ගෙනෙන සත්සරණ මියුරු ගීතාවලිය සමගයි.

ඉතින් ඔන්න තමයි ඉතින් ගඟ ගංගාව එක එක එක ආකාරයෙන් එක එක ප්‍රමාණයෙන් මේ ගීතයට පාදක වන්නේ ගීතයට එකතු වන්නේ ගීතයේ ඇතුළෙදී කියවෙන්නේ බොහොම පුරුයි ඉතින් ගඟක් දකින්නට හරිම කැමති සියලුම දෙනාම ගංගා ආශ්‍රිතව තමයි ශිෂ්ටාචාර බිහි වුණේ නගර බිහි වුණේ ඉතින් එහෙම බැලුවහම ගඟ කියන්නේ හරි ස්වභාව ධර්මයේ හරි අපූරු නිර්මාණයක් කොහොම නමුත් ඉතින් ගඟක් ගලාගෙන යන සේම මේ කාලයේ ගංගාව ගලාගෙන යනවා ගඟක උඩුගම් බලා පිහිනන්නට යම් හැකියාවක් තිබුණත් කාලය නැමැති ගංගාවේ උඩුගම් බලා පිහිනීමට හැකියාවක් නැහැ කාලය නැමැති ගඟ අපපසු කර ගලාගෙන යනවා නිතින්ම ඉතින් එකම ගඟට දෙවරක් පා තැබිය නොහැකි කියලා කියමනක් තියෙනවා ශ්‍රේෂ්ඨයෙකු අතින් කියවුණු කාලයත් එහෙමයි ගෙවී යන තප්පරය නැවත ලබා ගත නොහැකි ඉතින් සමුගෙන යන්නට කාලය එළඹෙනවා මෙලෙසින් අදත් සත්සරරාව මියුරු ගීතාවලින් අදට සමුගෙන ගියත් ඔබගේ නිවසට ගොඩවදිනවා ලබන සතියේ හරියටම හතේ කණිසම වදින විටම මෙවැනිම ගී මියුරු ගී සමුච්චයක් රැගෙන එතෙක් එළඹෙන සතිය හෙටින් උදා වෙන නව මාසය ඔක්තෝබර් මාසේ හෙටින් උදා වෙන සතිය හෙටින් හෙට උදා වෙන දවස ඔබ සැමට සුභම සුභ දවසක් සුභම සුභ සතියක් සුභම සුභ මාසයක් වේවා ඔබගේ සියලු සිතුම් පැතුම් ඉටුවන ඒ වගේම අද රාත්‍රිය ඔබට ඉතාමත්ම සුවබර සුවදායි රාත්‍රියක් වේවායි පතමින් ඔබෙන් අදට සමුගෙන යන්නම් සත්සරරාව වැඩසටහන නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මා ඔබේ හිතවත් සුරංග දසනායක සමුගෙන යන්නේ නිකම්ම නොවෙයි ඉතාමත්ම මියුරු ගීයක් ඔබට තිළිණ කරමින්.

0: ඒ ඔබ දැහන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. හෙළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන
1: තවත් සද්දිනකින් ඔබ හමුවෙමු. It's where we're free to be ourselves. Free FM 89.0.